එසේ මායෝ ගෝවන් ඔබ සැමටම අද දවසේ මාර්තු 15වනිදා හරියටම මාසේ මැද දිනයේ සත්සරණාව මියුරුගී සමුච්චය සමග එකතු වෙන. ඉතින් අද වෙනදා වගේම අදත් මා ඔබට රැගෙන එනවා ඉතාමත් මියුරුගී සමුච්චයක් ඔබේ සවනතට. රසවිඳින්න එක්ව සිටින්න සත්සරණාව මියුරුගීතාවලිය සමග.

සත්සර රාවයේ පළමු අඩහෝරාව එලෙසින් ගත වී යනවා ඔබ බලා සිටින්නට ඇති. කෝ මේ කටහඬ තාම ආවේ නෑනේ වෙනදාට ගීතයක් ගීතයක් ගණනේ විස්තර කරන ගීතයක් හඳුන්වා දෙන ගීත තෝරන නිවේදක කෝ කියා බලන්නත් ඇති. ඉතින් එහෙම තමයි පොඩි වෙනසක් කරන්නත් එක්ක ඔබට යම්සේ නවමු අත්දැකීමක් දෙන්නටත් එක්ක තමයි එහෙම කරේ. ඉතින් එක දිගටම විවිධාකාර වූ විවිධ ගායකයන්ගේ මියුරු ගීත පෙළක් නොකඩවා ශ්‍රවණය කිරීමත් ඔබට අලුත්ම අත්දැකීමක් අලුත්ම රසයක් ගෙනත් දේ. ඉතින් ඊළඟ අඩහෝරාවට යොමු වෙමු තවත් එවැනිම ගීත සමුච්චයක් සමගින්. ඒ පෙර ගීතය ඇත්තරම චිත්‍රපට ගීතයක්. මිල්ටන් මල්වාආරච්චි බොහොම ඔහුගේ ජනප්‍රියත්වය

ගිනිපෙතට නැග සිටි අවධියේදී සිංහපටව නමින් 1980 ගණන්වල මැදභාගයේ පමණ තිරගත වූ චිත්‍රපටයක අඩංගු වූ ගීතයක් නිතර ඇහෙන්නේ නැති ඉතාමත් උස්සරයකින් ගායනය කරන මිල්ටන් බල්ලාවරච්චිගේ ඒ මියුරු හඬ මුසු වූ ගීතයක් නිතර ඇසෙන්නේ නැති නිතර නැසෙන. ඉතින් අපේ අරමුණත් ඒකයි, ඔබට නිතර නැසෙන 1970-80 දශකවල ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ බිහි වූ විශිෂ්ටතම ගීත ඔබ වෙත ගෙන ඒම තමයි අපගේ අරමුණ.

නාට්‍යයට සම්බන්ධ ගීතයක් තුති කළ ලෙවන් ගීතය එඩ්වඩ් ජෑක් කොඩී ශූරින් විසින් ගායනා කළ. ඉතින් බොහෝ දෙනෙකු ඒ ගීතයට ප්‍රශංසා කළා. අපිට වෙලින්ටන් වලින් අසා සිටිය අනුරාජී වීරකෝන් කිය සිටියා බොහෝ කලකින් නෑසුණු ගීතයක් තමයි අසන්ට සැලැස්සුවේ කියලා. ඒ වගේම ඩැනෙඩින් වලින් ගීතය අසා සිටි දුලාරි රණසිංහ අපට කියා ඒවා